ජනෝ යක සකේය පමනමක් නනමෝෂයන්වතවතේ යන්හකමෝ ඕවෙන මක්තවන් ලවයතේ හයයයයි හයයයි හයයයයි.